ආදරණීය සහෘදයිනි, බුද්ධිමත් මිනිසුනි, මේ ගී රචනාද තනුද සංගීතයද විනිවිද දකින්නේ ඔබේ සැබෑ ජීවිතයයි. හඬ නගා කියන්නේද, විවරණය කරන්නේද අපම අත්විඳින සැබෑ ජීවන පැතිකඩයි. අහන්න මේ ඔබේ ගීතයයි.